මේ ප්‍රෝග්‍රෑම් ගමි කෙනෙස්තෙනී ඉබ්‍රාහිම් රෂීද් මූසා ලියු වාෆවා ඉස්ලාමී උලුම් තවගෙ තාරීඛ් එකේ මේ ෆොතුකවාලියුන්ට හුෂාලා දේනී රුගී යවා ෆිරා

හික්ගෑම් අඩුතක එහාම හික්ගෑමු මියසිකායකු නොදි හෙකෙරනක හටස් දිවහිෙම්.

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවහි FMම ටියුන් කොඳම්.
1: Some time to think. I'm in the bathroom looking at me. Facing the mirror is all I need.

0: සමාවගයක් තිවේෙමු තිවේම් තිවහින්නයකු
1: නුවදිහ එකෙන් මෙගහත් තිවහිම්.

මිහරගඩින් දිහගඩේ 30 මිනිත් මේ නොදි හේක මෙගහර්ට්ස් දිවිහි FM දිවිහි FM මෙගඩීග අල්ගුන් මෙන් කුරියම් මේ ගෙන්දා ඉහුන් තෙරින් ගේ හොවුන් ෂෝග බෑවිර වෙලම නොනි මෙගඩීග ලවෙන් හිමනාලුම PSM එයා මෙදිර කො DFM 91 පේජ මෙසේජ් කොල්ල වේනි ඉතුරු ඉහුන් තෙරියෙක් ගේ රික්වෙස්ට් එක හිමනාල් දෙ මෙලෙනි මිෆාරු මෙසේජ් එ මෙති සීනා ගේ ෆරාතුන් හලෝ FM කිහින තහාලු මිකොලොන් හම බරාබර් ತಿಕೊಳಗ ಎಬೋಯತ ಅಲಿರಮೀಸ್ ಗೆ ಏಕಿ ಏಕಿ ರೇಮಿಹೆನ್ ಮಿಲವ ಹಾಸ ಕೊಲ್ಲಾಣಿ ಜೀನ್ ಗೆ ಏಕ್ವೆರಿ ಅಫ್ಷಮ್ಮ ಏಕಿ ಏಕಿ ರೇಮಿಹೆನ್ ಮಿಲವ ಎಬೋತೆ ಎಂಗೆ ಮಿಕೊಳಗ ಮೀ ವಿಂದು ಆಲ್ಬಮ್ ಗೆ ಲವೆ ಮಿಹಾಯ್ ಸಾಬುನ್ ಎಹೆಂ ವಿಮ ಜೀನಾ ಗೆ ರಿಕ್ವೆಸ್ಟ್ ಮಿಲವ ಮಿ ಇವ್ವಾಲ್ದೆನಿ

0: es un teringue jobón. ගඩින් එදිහගඩි 45 මිනිත් මීනුව දිහේක මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM කුරියම් මිගෙන් දායි හුන් තෙරින්ගෙ හොවන් ෂෝක මිහා හිසාබු මෙවහක දක්කා දැනි මලකාය අස්සලාමු අලයිකුම් මලකා
1: වලයිකුම් සලා
0: කේන හාලු
1: හාලු නබලේ
0: දුවස් කණක ෆහුදෝ මේ බද්දලුවේ
1: ආ
0: බෑවිරි වන්දෝ ෆහිය බද්දලු වනි
1: ෆහිය බද්දලු
0: වනි ආහා කී කොල්ලනි මෙගඩි ගති
1: මේ උලේ නෑ මා ඩියුටි
0: එක මස් එක්කතුක තියුලනේ දෝ কিহারে বন্দিং এই
1: এই যে হম এককম মে ওলেনে মালে গিনি হতিয়া
0: এহেনতা মিহার মে কলগ তি ওলেনি হুম আহা একক বদলবে
1: নো নো নো এই হম ডিউটি কান্তা তাহক মলে
0: মে কলং এই কি হা দু হেগে
1: 10 ডেজ আর ওয়ান
0: এহেনতা 10 ডেজ মে কলগ মাডক ফানিক দান জেহেনি দো হুম হুম আহা এম ভিমা কোংকমে ওতি দেন ಮಲಕಾಯಿ ಶಿಕಾರದೋ ಬೇನು ತಾಸಕೊಲ್ಲ ಓಕೆ ಶುಕ್ರಿಯಾ ವರಬ್ಬೊಡೆ.

es un terengue jobón. ගඩින් දිහගඩි ෆන්සස් හැම්මිනේ මේ නෝදිහි කේ මෙගහර්ට්ස් දිවිහි FM මෙගඩිග කුරියම් මිගෙන්දා එහුන් තෙරින්ගේ හොවුම් මිෂෝග මිහාසබණ කසිතරු එහුන් තෙරින්ගේ මෙසේජ් මියති මෙසේජ් ෆෝන් ඔෆ් මෙවනි රිෆ්ෂා මෙසේජ් කමිවනි අස්සලාමු අලයිකුම් වාලයිකුම් සලාම් මිහර FM වර ගින මෙගඩිග අඩුවෙහි මිදුවස් කොළු චුට්ටියක හුන්නා තීවේ ලවෙන් හැම අඩුවහල මෙසේජ් මිකොල්ලි ජහාල දීබා ෆිල්ම් ෆිසාගේ තූ ෆිසාහේ

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග
1: නොදියේක මෙගහර්ට්ස් දිවේ FM මෙගඩිය ගල්කුන් මෙන් කුරියම් මේ ගෙන්දා එහුන් තරින්ගේ හොවන් ෂෝ මිහා හිසාබු මෙවනි නියමකහ මෙන් ඇස ඉතුරු එහුන් තරියේ රික්වෙස්ට් එ හිමනාල් දෙමන් ෂෝ නි මාලා ෆකි විලානි දිවේ FM ගේ එමේදුගේ කුරියන් හොල් ෂෝ තකවෙස් තියමේ බේෆන දවතරම අස්ලාම් අලයිකුම්

0: දිවහිFM 91.1 MHz. දිවහිඟ මොනිෆු ෆිල්වැද දෙනුමුග අබදුවස්.
1: ලවයකස් පහ ලවයි.

මේ ප්‍රෝග්‍රෑම් ගමි කෙනස්තෙනී ඉබ්‍රාහිම් රෂීද් මූසා ලියුවාෆවා ඉස්ලාමී උලුම් තවගේ තාරීඛ් එකේ මේ ෆොතුකවාලියුන්ට හුෂාලා දේනී රුගී යවාෆිරා

0: ජෝෂා ෆෝරියයාක අඩු සෝමතිය ගෙන්දවනි දිවහි එෙන්
1: ගෑමද ජිස්මුවියා දියේ පුරාණයේ
0: දිවහි එෙන් දිවහින්නයකු

0: නුවදියේ මෙගහර්ට්ස් දිවයි FM අබදුවස් එම්මේ ගාතුක
1: හිමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහකතක පුළුවාලවේ දොරේ

0: 91 MHz දිවෙහි FM අබදුවස් එම්ම ගාත
1: මීහුම් ගිනවී වෙහිකල් ගිනවී මගුතක් කුදිවේ නොකතාවරුයි රක්කා තෙරකන් නැතමුම් මෙදනේ රක්කා තෙරවාන් එම්මෙන් ජහෙන
2: නිකංකම විස්නාන ලැවුණීම ඊගොයි ඉහා දෙර
3: තිමායා එහි මීහුගේ සලාමතටකා කොම්මි මීහකු වෙස් ගවායිතකන් හුරුමෙ තෙරකන් හිතු මුහිමු මගුමතීගේ අමාංකම් එම්මෙන්ගේ රක්කා

0: best. Do your thing, honey. Tea time request.
1: Nodhi ekem megahertz. Divahi FM.
2: කොම්මේ දොයිපකි තපාති හුසාසෙන් කොම්මේ හුසාසෙ කිපහතුකා එතං හාස් කුදත කෙෆොරිෆාවි
3: ලොයිපා උෆලා හයාතුගෙ උජාලාකං හුදු කුලෑගෙ සාෆොයි බාරැත්තකෝ
4: ඉනිතු වෙලාශේකවා
2: ඉකනෙවරිකමා වකිෆුමුකේ ෆුන් අසර් කලු කුලෑගෙ අසරුකද ඉබාරැත්තකෝ

දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහ FM නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහිගේ මොනිෆු ෆිල්වැදී නමුග අබදුවෙස්

ටෙරි මික්ස් එකේ රෝස් අදි බ්‍රූනෝ මාස්ගේ හිට් ට්‍රෙක් අපටේ මියුසික් උපදව ෆන්නානුනා ඩීජේන් තයාර කොෆවා තෆත් රී ඇරේන්ජ්මන්ට් එකේ අස්ත ලවහගේ පංක් පොප් රාග් අවස් හවුස් අදි ටෙක්නෝ බීට් එක බදල් කොගෙන් ක්ලබ් තෝක කුලෙන් තයාර කොෆවා වර්ෂන් එක අපටේ පටේ කෝරස් බැබේනු කොගෙන් බේස් ඩ්‍රොප්ස් වස් වනි බේනු කොෆා

මුණියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්මා.